අනද මංගල ගුරු චරණී ලාගේ පායේ සූක්ක නේරේ රාම සුඛ නිදාන මිලියා දුක් හරයා කිරපා කර ප්‍රබ රාඛියා හර චරණ ලාගා ප්‍රම්පෝ පාගා හර නාම රසනා පාඛියා හර ඒක චිතවේ ප්‍රබ ඒක ගාවේ හර ඒක දෘෂ්ටි ආයා बिनवंत नानक प्रभ करी कृपा पूरा सतगुर पाया मिल रही है प्रभ साध जना मिल हर कीर्तन सुनिए राम दयाल प्रभु दामोदर माधो अंत न पाये गुनिए राम दयाल दुख हर शरण दाता सगल दोख निवारणो।

අපි මීල් මිලායා සදහි නේඩෑ දූර් න ජානෝ ගුරු කෑ සබද නජීක් පචානෝ බිජසෑ කමල කිරණ ප්‍රගාසෑ ප්‍රගට කර දෙඛායා ਆਪੇ ਕਰਤਾ ਸੱਚਾ ਸੋਈ ਆਪੇ ਮਾਰ ਜੀਵਾਲੇ।

පඤ්ඤවා සුඛ සමෝවා භෝග පොම සබයි කෝධණී නානක හබ්බෝ රෝග මිර්තක නාම විහුණයා මහලා පඤ්ඤවා සුකත් කෝතෝ ආයේ පචාණු බේ එක කර නානක ආසුඩි